0: SBS.
1: You know that thing where you get an amazing pair of shoes at a really great price and want to tell everyone about it? Yeah, so do we. Here at Designer Shoe Warehouse, we'll give you something to brag about. Like the latest styles from brands you love, or the trends everyone's obsessing over, or shoes that make you feel like, well, you. So go ahead, show off a little. Find shoes that get you at prices that get your budget. Head to your DSW store or DSW.com today. DSW. Let us surprise you.
2: දායක නිෂ්පාදක කස්සප සෙනරත් එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ සිට. ඉතින් සුපුරුදු පරිදි අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ අපි මෙල්බන් ගුවන් විදුලි සංකීර්ණයේ සිටයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්නට අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්චුයි වොයි වුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම අබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. එහෙනම් අපි යොමු අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට. සුපුරුදු පරිදි මුලින්ම දෙස් විදෙස් තොරතුරුත් එක්ක කස්සප සූදානමින් ඉන්නේ ඔබට SBS සිංහල ප්‍රවෘත්ති විකාශය ගෙන එන්නට. ඉතින් මීළඟට දෙස් විදෙස් තොරතුරු දැනගත්තයින් පස්සේ අපේ මාතෘභූමියේ මව්බිමෙන් පුවත් විශේෂාංගයටයි අපි යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට තමයි අපට මේ තොරතුරු රැගෙන එන්නේ. ඉන් පස්සේ ඔබට හැකියාව ලැබෙනවා සිකුරාදා දවසේ ඔබ බලා සිටින සුපුරුදු වැඩසටහන තරුෂි එක්ක තරු කතා සමගින් එක්වන්නට ඔබ ප්‍රිය කරන වසර ගණනාවක් තිස්සේ අප පින වූ ප්‍රහසන රංගන ශිල්පිනියක් ලෙස සුප්‍රකට සුසිලා කෝට්ටගේ තමයි අද තරු කතාවෙන් ඔබ හමුවට ඔපි කඩේ ඔබට මතකනම්. ඉතින් ඔබ අනිවාර්යෙන්ම කැමති වේවි මේ වැඩසටහනට සවන් දෙන්න. ඉන් පස්සේ අපි සූදානමින් සිටිනවා ඔබට අද දවසේ කාලීන පුවත් විග්‍රහය ගෙනෙන අද වැඩසටහනේ සුළු වෙනස්කමක් අපි සිදු කරනවා. ඊට හේතුව තමයි ඔබ දන්නවා මේ දිනවල FIFA World Cup. ඊයේ දිනේ ඔබ නැරඹුවා නම් countdown concert එක SBS on demand ඔස්සේ. ඉතින් අද දවස තමයි ඒ සමාරම්භක උත්සවය යෙදිලා තිබෙන්නේ. ඉතින් ලෝක පුරා සිටින පාපන්දු ලෝලීන්ට සුවිශේෂී දවසක් වෙනවා නොඅනුමානයි අද දවස. ඉතින් අපි සූදානමින් සිටිනවා පාපන්දු ලෝකයේ තරු සහ නැගෙන තරු පිළිබඳව විශේෂාංගයක් ඔබට ගෙන එන්නට. ඒ වගේම අද වැඩසටහන අවසන් භාගය වැදගත් වෙන්නේ ක්‍රීඩා ලෝලීන්ට. සුපුරුදු පරිදි මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට කෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහය ඔබට තිරණය කරන්නට. මේ විදිහට තමයි අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම සකස් වෙලා තිබෙන්නේ. ඉතින් රැඳී ඉන්න අප සමග ඉතාමත් මිහිරි ගීත සූදානම් කරලා තිබෙනවා අපි ඔබට තිරණය කරන්නට. දැන් අපි යොමු වෙන්නේ දෙස් විදෙස් තොරතුරු රැගත් SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන එන්නේ අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනවිරත්න.
3: අද ජුනි මාස 12 වෙනිදා සිකුරාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල ඉන්ධන බදු කප්පාදුව තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බලන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. ඉදිරි මැතිවරණයකදී ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි. ප්‍රාග්ධන ලාභබදු වෙනස්කම් නිසා අධෛර්ය වූ නවෝත්පාදන ව්‍යාපාරවලට විසඳුම් ක්‍රමවේදයක් සඳහා ෆෙඩරල් රජයේ අවධානය. තෙහෙරානය සමග පුළුල් කලාපීය ගිවිසුමකට එළඹීම ආසන්න බව පවසමින් ජනපති ට්‍රම්ප් ප්‍රහාර අවලංගු කරයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල යළි පහතට. සත්කාරක මෙක්සිකෝව ගෝල 2-0 ලෙස දකුණු අප්‍රිකාව පරදවමින් 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

0: ය ජග්‍රහීව අරඹයි. දැන් පුවත් සවිස්තරව. මැදපෙරදිග සටන් නැවත ආරම්භවීමත් සමග ඉන්ධන බදු කප්පාදුව තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බලන බව ආගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ලීටරයකට 126.3 බදු සහනය මේ මස අවසානයේදී අවසන් වීමට නියමිතයි. මැදපෙරදිග තත්ත්වය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව පවසන අගමැතිවරයා, කෙසේ වෙතත් යුද්ධය ඇතිවීමට පෙර තිබූ ප්‍රමාණයට වඩා දැන් රට තුළ ඉන්ධන තොග වැඩි වී ඇති බවත් පෙන්වා දෙනවා. අර්බුද මැදියේ වුවද වැඩි වශයෙන් ඉන්ධන රැස්කිරීමේ කාර්යයේ සිය රජය නිරතවන බවත් ඔහු අවධාරණය කරනවා. ලිබරල් සහ වන් නේෂන් පක්ෂයට ඉදිරි මැතිවරණයකදී එක්ව කටයුතු කළ හැකි බවට විපක්ෂ සන්ධානයේ ටෝනි පැසින් මන්ත්‍රීවරයා දැක්වූ අදහස සන්ධාන නායක ඇංගස් ටේලර් ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂ නායක ටේලර් පවසන්නේ එහුගේ පුද්ගලික මතයක් මිස සන්ධානයේ ස්ථාවරය නොවන බවයි.
1: Yeah, of course he's in shadow cabinet, he'll stay in shadow. But I tell you what we're going to focus on. We're going to focus on a rotten Labor government that is taking this country in the wrong direction. We're going to focus on winning every seat we can.
0: අයවැයෙන් ගෙන ආ ප්‍රාක්තන ලාභ බදු වෙනස්කම් හේතුවෙන් කනස්සල්ලටපත් නවෝත්පාදන ව්‍යාපාර සඳහා යම් ආකාරයක විසඳුමක් සඳහා ෆෙඩරල් රජය කටයුතු කරන බව බණ්ඩාගාරික ජිම් චාමස් පවසනවා. මෝගන් ස්ටැන්ලි ඔස්ට්‍රේලියා සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ නවෝත්පාදන ව්‍යාපාර නිශ්චිත අභියෝගවලට මුහුණ දෙන බව හඳුනාගෙන ඇති බැවින් යෝජිත විසඳුම් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිපත්ති පත්‍රිකාවක් කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. දැන් විදෙස් පුවතක්. ඉරානයට එරෙහිව සැලසුම් කළ ප්‍රහාර අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ටෙහෙරානයේ සමග ඉහළ මට්ටමේ සාකච්ඡා හා පුළුල් කලාපීය ගිවිසුමකට එළඹීමට ආසන්න බව සඳහන් කරමිනුයි. ඉරානයට එරෙහි නව ප්‍රහාර අවලංගු කිරීමෙන් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිලද පහත වැටී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. 2026 FIFA පාපන්දු ලෝක කුසලාන ආරම්භක තරගයේදී සත්කාරක මෙක්සිකෝව විසින් ගොල 2-0 ලෙස දකුණු අප්‍රිකාව පරාජයට පත් කළා. මිලක තරගයේ දකුණු කොරියාව සහ චෙක් කණ්ඩායම් අතර අද ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් 10:12 මෙක්සිකෝවේදී පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව තුල FIFA පාපන්දු ලෝක කුසලාන තරඟ සියල්ල නොමිලේ නරඹන්න SPS on demand වෙත පිවිසෙන්න. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති මින් සමාප්තයි. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පිණ්ඩනය අද මෞබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
3: ජුනි මාසේ 12 වෙනිදා ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කරපු පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බලීම ජූලි මාසේ 10 වෙනිදා වෙනකන් කල් තියන්න අභියාචනාධිකරණයේ ඊයේ දවසේ නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට නිකුත් කරලා තියෙන රැඳවුම් නියෝග බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලලා තමයි ඔහු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරලා තිබුණේ. ඒ අනුව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී කරුණු දක්වලා ISIS රත්ස සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ සමාජකයන් 39 දෙනෙක් සිරියාවට ගිහිල්ලා ISIS සංවිධානයට සම්බන්ධ වෙලා තොරතුරු තියෙනවා කියලා ජනාධිපති නීතිඥවරයා අදහස් දක්වලා තියෙනවා. විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. මාවනැල්ලි සිද්ධිය මේ සිද්ධිවලට අදාළව ප්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදයට මැදිහත් වීමක් තියෙනවා කියලා කරුණු හෙළිදරව් වෙලා තියෙද්දිත් ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිද්ධ කරන්න හැකියාවක් තියෙද්දිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසලකිලිමත්ව කටයුතු කරලා තියෙනවා කියලාත් කරුණු අනාවරණය කරලා තිබුණා. කොමුණත් මේ පෙත්සම යලි සලකා බැලීම ජූලි මාසේ 10 වෙනිදා වෙනකන් කල් තියන්න තීරණය කරලා තිබුණා. ඉතින් පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇමතිවරයා මේ ආකාරයෙන් සුරේෂ් සලේ මහතාගේ අත්අඩංගුවට පත්වීම සහ ඔහු පිළිබඳව මේ ආකාරයෙන් අදහස් පළ කළා.
4: තසාත් මවුලානා යන අය බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ වැඩසටහනදී හෙළිව කරන ලද කරුණු අනුව තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු බෝම්බ ප්‍රහාරමාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම් සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී ආන්දෝලනාත්මක තොඩුදුන් කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන පනතේ එක වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජු වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම පාර්ශ්ව හෙළිදරව්වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
3: ඒත් එක්කම සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ආනන්ද විජේපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පළ කළ අදහස් ආදී කාරණාවලට පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා වගේම ඔහු ගොනු කළ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ප්‍රතිප්‍රශ්න ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා.
5: හමුදා බුද්ධියංශ පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නාය කියලා ආනන්ද විජේපාල ඇමතිතුමා ලැජ්ජ නැතුව කියනවා. පළවෙනිම කාරණේ තමයි 2016 නොවැම්බර් මාසයෙන් පස්සේ සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධියංශවල කටයුතු කර නැත. හැබැයි සහරාන්ගේ ප්‍රහාරයේ පිළිබඳ තොරතුරු ලැබිලා ඒක නොසලකා සිටියාට අත්අඩංගුවට ගන්න ඕනි නම් අත්අඩංගුවට ගන්න ඕනි සුරේෂ් සලේ මහත්තයා නෙවෙයි. දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ඉහළම නිලධාරීන් දෙන්නා වෙන රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර මේ දෙදෙනාට බුද්ධ්‍යංශවලින් වාර්තා 337ක් ලබා දීලා නොසලකා හැරිය රවි සෙනවිරත්නටයි ශානි අබේසේකරටයි විරුද්ධව 2023 දී ආරම්භ වෙනවා විමර්ශනය.
3: හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කරපු අභියාචනයක් ඊයේ කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරපු වසර දෙකක සිරදඬුවම සහ දඩේට ඉරෙහිව තමයි එතුමිය මේ අභියාචනය ඉදිරිපත් කරලා තිබුණේ. තීන්දුව ප්‍රකාශයට පත් කරලා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා කිව්වේ අභියාචක විත්තිකාරියට ඉරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන්නු තීන්දුව ස්ථිර කරනවා කියලා. විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට 2022 අවුරුද්දේ මැයි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරදකරු කරා. ඇයට වසර දෙකක සිරදඬුවමක් වගේම රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කළා. මේ තීන්දුවට එරෙහිවයි ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයේ අභියාචනය ගොනු කළේ. දීර්ඝ කාලයක් අභියාචනා පෙත්සමේ විභාගයේ සිද්ධ වුණා. විභාගයෙන් අනතුරුව තීන්දුවට ප්‍රකාශයට පත් කරලා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා කිව්වේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන්නු තීන්දුව ස්ථිර කරනවා කියලා. කොහොම වුණත් මෙම මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිවත් ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කරන්න නියමිතයි කියලත් තොරතුරු වාර්තා වෙනවා. මේ සිදුවීම් අතර පසුගිය ආණ්ඩු කාලයේ විවිධ චෝදනා එල්ල වුණු කණ්ඩායම්වලට නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාත් අපිට දකින්න ලැබුණා. ඒ අනුව ෂාන් විජේලාල් දකුණු පළාත් හිටපු මහැමතිවරයා ලබන 12 වෙනිදා වෙනකන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඒ නියෝගය නිකුත් කරලා තිබුණේ. තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වුණු රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සැකකරුවෙක් විදිහට නම් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ ඔහුගේ වගේම ඩීසී ෆොරස්ට් ඔහුගේ මිත්තණියට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මාසේ 16 වෙනිදා කැඳවන්න කියලා කොළඹ මහාධිකරණය නියම කළා. ආදි වශයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථා කිහිපයකුත් ගෙවුණු සතියේ දකින්න ලැබුණා. කාලෙකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් බහුතරයක් මේ රැස්වීමට ඇවිල්ලා තිබුණා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගන්න ඉදිරි ක්‍රියාමාර්ග

0: පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. පක්ෂයේ යළිත් ශක්තිමත් කිරීමේ වගේම ප්‍රතිසංවිධාන කරන්න ක්‍රියාත්මක කරන්න ඕන කරන වැඩපිළිවෙල ගැනත් යෝජනා අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. අනෙක් දේශපාලන පක්ෂ බලවේග සිවිල් සංවිධානත් එක්ක ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරන ආකාරය කතා කරලා තිබුණා. තනි තනිව කටයුතු කරනවා වෙනුවට විවිධ බලවේග එක්කරගෙන ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහ ඉටපු ජනාධිපතිවරයා පැහැදිලි කරලා තිබුණා. වගේම පක්ෂයේ මහලේකම් තලතාතු කෝරල නීතිඥවරිය සඳහන් කරලා තිබුණා පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කරපු පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් අරගෙන තියෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මේ ආකාරයෙන් අදහස් පළ කළා.
1: ගොඩක් දේවල් කෝ ඉතින් එතුමයි කොන්දත් බයිපාස් එකෙන් පස්සේ ශක්තිමත් කියලා විහිළුවක් කරා. ඔළුව විතරක් නෙවෙයි කොන්දත් දැන් හොඳට තියෙනවා කියලා. ඉතින් ඒ වගේ බොහොම සැහැල්ලුවෙක් තමයි ලස්සනට මේ ඉස්සරහ කටයුතු ගැන තමයි කතා කරේ.
2: නායකත්වයක් ගැන එහෙම කතා කරේ නැහැ.
1: එහෙම එකක් අවශ්‍ය නැහැ. අලුත් බොඩියක් දැන් අලුත් හාට් එකක් දාලා තින්ට අවුරුදු 10කට තොර වෙලා ඉන්නේ දැන්.
0: රටේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව කතා කරද්දී විදේශ විනිමය සංචිත විදේශ මුදල් අනුපාත ප්‍රේෂණ මේ ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කරද්දී රුපියල මේ හරහා තවදුරටත් ශක්තිමත් වේවි කියලා විශ්වාසයක් තිබුණා. කොමුණත් ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ දවසේ සුළු වෙනස් වීමකට ලක් වෙලා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරා. ඒ අනුව ඇමරිකන් ඩොලරයක ගැණුම් මිල රුපියල් 327 සීමාවට ඇවිල්ලා තිබුණා. විකුණුම් මිල රුපියල් 337 සීමාවට ඇවිල්ලා තිබුණා. ඇමරිකන් ඩොලරේ ගැණුම් මිල රුපියල් 324ක් විකුණුම් මිල රුපියල් 335ක් ලෙස සඳහන් වෙලා තිබුණා. ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහත වැටීමක් පහුගිය දිනවල සිද්ධ වුණා කියලයි මහ බැංකුව සඳහන් කරලා තිබුණේ. එළබෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළබෙන සඳුදා දිනේ මවුබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාබල.
3: මවුබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: මීරු ගීතයක් සමගම අපේ යොමුවන්නේ විරාමයකටයි. විරාමයෙන් පස්සේ ඔබ ආදරය කරන, ඔබ රසාස්වාදයට රුකුලක් වුණ ප්‍රවීණ රංගන ශිල්පිනී සුසලා කෝට්ටගේ සමග තරුෂි ගෙනෙන තරුෂි එක්ක තරු කතා සමග විශේෂාංගය සමගින් එක්වන්නට ඔබට හැකියාව තිබෙනවා.
1: Did you know that your Wi-Fi router could be limiting your internet speeds, especially if it's more than 5 years old? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
6: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනාගන්න play button එක ක්‍රියා
7: කරන්න.
8: SBS Chill.
9: SBS Pop Asia. Non-stop Asian pop.
10: Can you describe that feeling for people who haven't experienced it?
11: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
12: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ශනීය podcast ඔබ වෙනුවෙන්ම සොයනමින් SBS Audio app download කරගන්න.
13: sbs.com.au/audio.
0: තරුෂි එක්ක තරු කතා විශේෂාංගයේ සමගිනුයි අපි දැන් සම්බන්ධනට සූදානමින් සිටිනේ. ඉතින් මේ සුසලා කෝට්ටගේ ප්‍රවීණ රංගන ශිල්පිනිය
14: නවනලු කලා ගීරස ලතා ඇසිදිසි රටා
15: තරුෂි එක්ක තරු කතා. ආයුබෝවන්. රංගනය කියන කලාව තුළ අසීමිත කැපකිරීම්, අත්දැකීම් වගේම ජයග්‍රහණ රැසක් එකට කැටි වෙලා තියෙනවා. අද තරුෂි එක්ක තරු කතාව හැඩ කරන්නේ පුංචිතිරයට, රිදීතිරයට සහ වේදිකාවට නැතුවම බැරි ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් නමින් සුසිලා දේවි කෝට්ටගේ. ආයුබෝවන් කියලා ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමියව පිළිගන්නවා.
16: ආයුබෝවන්, ආයුබෝවන්.
15: මං හිතන්නේ සුසිලා කෝට්ටගේ කියන නමටත් වඩා බොහෝ දෙනා ඔබව අඳුරන්නේ දයාවතී කියන නමින්. කොහොමද මේ චරිතය සඳහා අවස්ථාව ලැබුණේ? මොකද හිතන්නේ ඒ වෙනුවෙන් තවමත් ලැබෙන රසික ප්‍රතිචාර ගැන?
16: ඔප්පු කොටින්ම කියනවා නම් ඒක මගේ දෙවනි උප්පත්තිය කියලා කියන්න පුළුවනි. හැබැයි මේ වෙනකොට ඉතින් මම නැහැ. මේ වෙනකොට ඒ හැඩතල නැත

0: Sigue conectado ante lo inesperado con Invincible Wi-Fi de Spectrum. Invincible Wi-Fi te mantiene conectado con internet con fibra óptica, red 5G automática y batería de respaldo de 8 horas para que nada te detenga. Trabaja, haz streaming, sigue conectado con amigos y familia, pase lo que pase. Nada te detiene con Invincible Wi-Fi de Spectrum. Aplican restricciones, servicio no disponible en todas las áreas.
1: ඒක තමයි මට මේ දක්වා එන්න හම්බ වුණු අත්වැල කියලා මං ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා.
2: රංගන ශිල්පිනියක් නොවුන නම් මේ වෙනකොට මොන වගේ වෘත්තියක ඔබ නියැලෙන්න තිබුණද?
1: ඇත්තටම රංගන ශිල්පිනිය නොවුන නම් මට සාතු සේවිකාවක් වෙන්න බොහොමත්ම ආසාවක් තිබ්බා. පෙර පාසල් ගුරුවරයක් විදියට වැඩ කරා. ඒත් එක්කම මගේ ජීවිතේ මන් ලැබපු අත්දැකීම් එක මං තනිවෙච්ච කාන්තාවක් වුණා කාලයක් තිස්සේම. මඩමක දරුවන් බැලුවා මම නිවාසවල වැඩ කරා. ඒ හින්දා ඒ අත්දැකීමත් මං හරි සතුටින් බාරගත්තා.
2: ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද කියලා මං ඇහුවොත්?
1: ඔව්, මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ඇත්තටම කෝපි කඩේ තමයි. මාස 6ක් විතර මම කඩේට ආවේ පාන් රාත්තලක් අරගෙන ණයට යනවා. පාන් රාත්තලක් අරගෙන ණයට පොතර දාගන්න කියාගෙන ඔහොම යනවා. සෑහෙන කාලයක් මම පෙරුම් පිරුවම් චරිතෙට. ඉතින් ඒකට කරපු සාධාරණය උඩ නිසා වෙන්නේ නැති මට වසර ගණනාවක් තව වෙනකලුත් ඒ නමින් කතා කරන්න තරම් වාසනාවක් ලැබුණේ මං ඒකට කරපු ප්‍රතිචාර වෙන්න ඇති කියලායි මං හිතන්නේ.
2: මේ වෙනකොට ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ?
1: වැඩේ තියන්නේ මේ කැපවීම, මේ කල්කිරියාව කලාව අපි රැක ගන්න ඕනේ කියන තැන ඉන්න කට්ටිය අඩුයි. ඉතින් තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙන එක නෙවෙයි යුතු කම මේක රැක ගන්න. ඉතින් මේක රැක ගන්න එකතු වෙන අය දැන් නැත්තේ නෑ. හොඳ දරුවෝ ටිකක් බිහි වෙලා ඉන්නවා, හොඳ ප්‍රවීණයෝ ටිකක් බිහි වෙලා ඉන්නවා. අපි අතරේ අපි හරි සන්තෝෂ වෙනවා. මොකද අපිට පිට රටවල් වලින් ගේන්න ඕනේ නෑ කවුරුත්. අපිට ඉන්න අපේ දරුවෝ ඒගේ සැබෑම දක්ෂකන් දකිනකොට හරි සතුටුයි. බොහොම සතුටෙන් අපි ඒ අය මේ වැළඳ ගන්නවා. ඒ අයට අපි අභියෝග බාර දෙන්න ලෑස්ති. හැබැයි වෙලා තියෙන්නේ ඔය මැද්‍යස්තය තියෙනවා. මේ පොඩි බිඳ වැටීමක් පේනවා. ඒක මං හිතන්නේ මට තේරෙන්නේ නැහැ කියන්න රජයද මොකද කියලා. රජයෙන් නම් කිසිම උදව්වක් පදව්වක් නැහැ කියන එක හොඳටම තේරුම් ගිහිලා තියෙන්නේ අපිට. අපි විසින්ම හදා ගන්න ඕන යන ගමනක් තමයි අපේ දරුවන්ට වෙලා තියෙන්නේ.
2: ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක්, නව පරපුරත් එක්ක වැඩ කරනවා. ඒ අත්දැකීම කොහොමද? නවක ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන එක පහසුද?
1: හරිම පහසුයි. හැබැයි ඒ දරුවෝ සමහර දරුවන්ට තේරුම් යෑම වලදී දැන් පැරණි කියලා අපි බඳාගෙන වැඩ කරන්න ගියාට දරුවෝ මේ සමහරුන්ගේ තියෙනවා ඒ උද්දච්චකම. අපිට තියෙනවා ලොකු උද්දච්චකමක්. අපි දන්නවනේ ඒ උද්දච්චකම ඔළුවේ තියාගෙන හැමදේම කරන්න බෑනේ. අපි පොඩ්ඩක් පහළට බහින්න ඕනේ. ඉතින් මගේ දරුවොත් එකම වැඩ කරන්න හරිම සතුටුයි. මේ කාල සීමාවේදී මං ගොඩාක් වැඩ කරන්නේ නමක දරුවොත් එක්ක. මට හරිම ලෙහෙසි. ඔය අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉතින් ඕක අපේ කාලෙත් තිබුණා. දැන් ඕක හොද මඩේ දානවට වඩා අපේ දරුවොන්ව අපි ලොකු තැනකට ගෙනියන්න අපි අත දෙන්න ඕනනේ. අපි මේ දැන් අයින් වෙලා සමුගන්න ඕන කාලෙට. ඒකට අපේ දරුවන්ව වර්ණනා කිරීම අපේ සිරිතක්.
3: තරුෂි එක්ක තරු කතා.
2: අද තරුෂි එක්ක තරු කතා විශේෂාංගය හැඩ කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි සුසිලා දේවි කෝට්ටගේ. ජීවිතයේ ඔබ ඉගෙනගත්ත වටිනම පාඩම මොකක්ද කියලා මං ඇහුවොත්?
1: හැමෝම එක්ක ඉතින් දුක සැප බෙදාගෙන තියෙන දෙයක් බෙදා හදාගෙන කාලා. මොකද මං අදටත් මම මොන හරි හැදුවොත් හෙට ෂූටින් නම් අද මං වැඩිපුර මොන හරි හදනවා ගෙදර. ඉතින් ඒක මං කොහොම හරි හදාගෙන ප්‍රවේශමට මගේ දරුවන්ට අරන් යනවා. ඒගොල්ලෝ බලන් ඉන්නවා මම වාහනේ බයිනකොට මොන හරි මං අරන් එන්නේ කියලා. මං තනි වෙච්ච ගැහණියක් විදිහට මට අද ගොඩාක් පිළිවරක් ඉන්නේ. මගේ ආදරණීයන් එක්ක මම සතුටින් හිටපු නිසා සහ මගේ නිර්මාණ බලාගෙන ඉන්න උදවිය මට ඒ වගේම පාරිදි තොටදී පුදුම ආදරයක් කරුණාවක් දක්වනවා. ඉතින් ඒක නිසා මං හරි ආඩම්බර ගෑණියක් පිළිවෙර ලබා ගත්තා.
2: හැමදාමත් ඔහොම hina වෙලා එදා තිබුණ

0: ලස්සන ඒ විදියටම තියාගෙන ඉන්න එකේ රහස මොකක්ද?
1: රහස නම් පුතේ ලොකු රහසක්. ඒක මං හිතන්නේ ඉතේ කරදර ආවෙ නැත්තේ නෑ. බොහෝම දුක් විඳා. මං හිතන්නේ සමහර කාලවල වල 2009 මට අමතක කරන්න බෑ. මං අනුන්ට උදව් කරපු කාලයක් ඒක. මට හොඳවර සල්ලි තිබුණා. මං වැඩ කරලා දත්ත සල්ලි. පොලිසිය උසාවල පවා මම දවස ගත කරපු කාලයක් තිබ්බා. හැබැයි 2016 දෙනකොට මම බොහොම අමාරුවෙන් හරි කටුක කාලයක් නැති වෙලා මට මගේ මේ කියලා මට මේ කියලා සීමිත පිරිසක් එක්ක මට ලස්සන ජීවිතයක් ගත කරගන්න පුළුවන්. මේ වෙනකොටත් උතේ මම හරිම සතුටෙන් හරිම සැහැල්ලුවෙන් මට තියෙන තරමට මම බොහොම ලස්සනට ඉන්නවා කියලා මං හිතනවා.
0: මේ වෙනකොට ඔබේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ගැන අපි කියමුද?
1: මේ පුතේ බලාපොරොත්තු නම් මොනවත් නැහැ. මොකද අත්හැරීමනේ දැන් එන්න ඕනේ. දැන් බලාපොරොත්තු තියෙන කාලේ මේ යෝන් කාලයක් වෙන්නේ. ඉස්සරක් මට පුතේ මෙහෙමයි. මම ෂොප් එකකට ගියත් මොන හරි ගන්න ගියත් මම ඒක ඇඳලා බලලා ඒ අයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ මට ඒක අඳලා සාරියක් නම් සාරිය අඳලා හැඩ බලලා ගාන හනකොට පොඩ්ඩක් අමාරුයි. ඉතින් පුතේ මම පාස් වෙන්නම් කියලා එහෙම වෙන වෙලාවක් තියෙනවා. කියන්නේ එක මැරිගෙන ගන්න මේක මට අවශ්‍යමයි, මේක ඕනෙමයි, මේකත් එක තමයි මගේ ජීවිතේ කියන එහෙම දෙයක් නෑ පුතේ. හැම ගැහැණියෙකුටම මම කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න. අපිට පුළුවන් ආකාරයට අපි ජීවත් වුණාම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා කියලා මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.
0: හොඳයි, එහෙමනම් අපි කියමුද ඉදිරියේදී ඔබව අපිට දකින්න ලැබෙන කලා නිර්මාණ මොනවද, මේ දවස්වල මොකද කරන්න කියලා?
1: ඔහුගේ මේ දවස්වල මම ඉස්කෝලේ කියන නාට්‍ය තරුණ දරු දැරියන් එක්ක දරුවෙක් එක්ක කෙල්ල කොල්ල ටිකක් එක්ක මං හරියට රඟපානවා. ඒත් එක්කම මුතුසාලේ නාට්‍යයේ චිත්‍රපටි දෙකකම ජැක්සන් ඇන්ටනි මහත්තයාගේ චිත්‍රපටිය වැඩ අවසන් කරලා අපි බලාගෙන ඉන්න කොයි මොහොතේද කියලා මම පෞද්ගලිකව පොඩි දරුවන්ට ඇකඩමි එකක් එක්ක පොඩි දරුවන්ට සහතික සහ සම්මාන දෙන ලංකාව පුරා දිස්ත්‍රික් වලට යනවා.
0: හොඳයි, එහෙමනම් ඒ හැම වැඩ කටයුත්තක්ම අතිසාර්ථක වෙන්න කියලා තරුෂි එක්ක තරු කතා විශේෂාංගයෙන් අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම ඔබතුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් අදට තරු කතා විශේෂාංගයෙන් සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ.
1: ඔයාටත් ගොඩාක් පින් පුතේ. අපේ ශ්‍රී ලංකාවේ ඉන්න අයත් ওই රටේ ජීවත් වෙනවා. මන් දන්න දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ওই සියලු දෙනාටම ඔයාට ඇතුළු චැනල් එක ඇතුළු අපේ රටේ ওই රටට ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං.
0: අද වැඩසටහන හැඩ කළ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී සුසීලා දේවි කෝට්ටගේ. සූදානම් වෙන්නේ අදට තරුෂි එක්ක තරු කතා විශේෂාංගයෙන් සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න මම තරුෂි අතුකෝරළ සතුටින් ඉන්න.
2: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
3: තරුෂි එක්ක තරු කතා.

0: කලාවට ආදරය කරන SBS සිංහල සේවය අසන ඔබ වෙනුවෙන් ගතවනු ඒ කාලයෙන් පසුව අපි යොමු වෙන්නේ විරාමයකට. විරාමෙන් අනතුරුව අපි සොයා එන්නේ SBS සිංහල සේවයේ ක්‍රීඩා ලෝලීන්ව. ඉතින් යොමු වෙමු මේ විරාමයට.
1: Did you know that distance and physical barriers, especially common in larger or multi-story homes, can reduce the strength of your Wi-Fi signal and slow down your internet? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
2: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
3: Starting a new life in Australia isn't easy.
4: A lot of companies have rejected me.
5: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
3: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
6: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
7: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook වෙතිනොත්.
0: දැන් අපි යොමුවන්නේ සතියේ කාලීන තොරතුරු විග්‍රහයට. ක්‍රීඩා ලොල්ලි ඔබ වෙනුවෙන්මයි මේ විශේෂාංගය ගෙනෙන්නේ. දෙදහස් විසිහය වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙස්සීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කිලියාන අබාපේ පාපන්දු ක්‍රීඩාවේ රජවීම අවිවාදයෙන්ම සිදුවනු ඇති. එමෙන්ම තාරුණයේ හදවැස්ම වන ස්පාඤ්ඤයේ ලැමින් යමල් මෙම තරගාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. 90කට අධික පොඩ්කාස්ට් සමගින් SBS News වෙතින් World Cup Daily විශේෂාංගයේ යටතේ SBS අපි ඔබට නිරන්තරයෙන් ලෝක පාපන්දු තරගාවලියේ තොරතුරු ඔබ වෙත ගෙන එනවා. අද මෙම විශේෂාංගයෙන් අපි 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු දල්වා සිටින ක්‍රීඩකයින් පිළිබඳව අවධානය යොමු කරනවා. හිටපු Central Coast Mariners ප්‍රධාන පුහුණුකරු සහ Sydney Football Club සහකාර පුහුණුකරු වන Phil Moss ලෝක කුසලානය සඳහා ඔහුගේ අවසන් තරගානාවලිය කිපල කරන්නට එක් වූයේ මෙලෙසින්.
8: France have such depth, they've got such experience. Didier Deschamps in his last World Cup as the French manager, he will step down after this tournament. So I think there's a real emotional motivator there as well. But Spain, who would back against them?
0: මෙම 2026 ලෝක පාපන්දු කුසලානය ප්‍රංශයේ දිනාවිද මේ තරගාවලිය කිලියාන බාපේගේ තරගාවලියක් වේවිද යනුවෙන් විමසූ විට SBS ස්පෝර්ට්ස් හිමාද්දවේදියකු මෙන්ම අපගේ SBS ප්‍රංශ භාෂා විධායක නිෂ්පාදක වන ක්‍රිස්ටොෆ් මැලට් පලකලේ මෙවන් අදහසක්. like?
9: This is how high the stakes are for the French people, for the French national team, for pretty much everyone that revolves around the French team. And you are right, Mbappé is the man of the selection. When you look at the stats, he's lost only one match in his whole history at the World Cup. He's lost the final against Argentina while scoring 3 goals, also being now in a club like Real Madrid to perform super well, because we know the history of Real Madrid and some of the players like Ronaldo and how they perform at World Cup. So massive, massive, massive expectation.
0: Maradona දෙවියන්ගේ හස්තය ලෙස 1986 මෙක්සිකෝවේ ලෝක කුසලානයේදී නිර්වචනය කරනු ලැබූ බවත්, රොනාල්ඩෝගේ නැවත පාපන්දු පිටියට අවතීර්ණ වීමත් සමග බ්‍රසීලය පස්වන වතාවටත් ලෝක ශූරයන් වීමේ හැකියාවක් පවතින බවත් ඔහු කියා සිටියා. අපි සූදානම් වන්නේ තවත් විරාමයකට යොමු වන්නටයි. ලයනල් මෙසි පාපන්දු ක්‍රීඩාවේ අතීතය සහ වර්තමානය නම් කිලියාන බාපේ පාපන්දු ක්‍රීඩාවේ නිසැක අනාගතයද. අවසන් මහා තනගෙට ප්‍රවේශ වීමට නොලැඹුණොත් එය ප්‍රංශයට අහිතකර ප්‍රතිඵලයක් වනු ඇතැයි ක්‍රිස්ටොපර් මැලට් පවසනවා. 2018 ශූරතාවය දිනා ගැනීමත් 2022 අවසන් වටයට පැමිණීමත් සමග ප්‍රංශය නූතන යුගයේ පාපන්දු සලකුණ බවට පත්ව ඇති අතර ආජන්ටිනාව වත්මන් ශූරයන් ලෙස කිරුළු දරනවා. SBS ස්පාඤ්ඤ භාෂා කණ්ඩායමේ විධායක නිෂ්පාදක කාලෝස් කොලිනා පවසන්නේ පසුගිය තරග විශ්ලේෂණයෙන් පෙනී යන්නේ ආජන්ටිනාව අවම වශයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවයි. එමෙන්ම මෙසි සමග ආජන්ටිනා කණ්ඩායම සමබරතාවය, උපාශීලීත්වය, විනය සහ විශ්වාසය මත ගොඩ නැගී ඇති බවත් කොලිනා පවසනවා. නමුත් ෆිල් මොස් පවසන්නේ පාපන්දු ඉතිහාසයේ නැවත නැවත සිදුවීම් විරල වන බවයි. ලයනල් මෙසි සමගම පාපන්දු ලෝකයේ ස්ථාපිත වී ඇති නම් සලකා බැලූ විට වින්සියස් ජූනියර්, ප්‍රංශයේ ඔස්මාන්, ඊජිප්තුවේ මෝසාලා, රොනාල්ඩෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යන ක්‍රීඩකයින් වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර පාපන්දු ලෝකයේ

0: සැබවින්ම ආලෝකමත් කළ පාපන් දුරුමේ රැකගත් ක්‍රීඩකයන් කීප දෙනෙක්. සෑම ලෝක කුසලාලයකම නව සුපිරිතරුවක් අනිවාර්යෙන්ම බිහිවන බව අප දන්නවා. දැන් අපි මේ වසරේ නැගියන ක්‍රීඩකයන් වෙත අවධානය යොමු කරමු. මේ වසරේ සිරු දෙනාගේ මැස් ලැමින් යමාල් වෙත යොමු වී තිබෙනවා. ස්පාඤ්ඤය වෙනුවෙන් ලැමින් යමාල් මෙන්ම අයිවරි කොස්ට් කණ්ඩායම වෙනුවෙන් යාන් සහයායා, බෙල්ජියමෙන් ජෙරමි ලෝකපාපන්දු පිටියේ කැපී පෙනෙන තරුණ ක්‍රීඩකයන් බවට පත්ව තිබෙනවා. එමෙන්ම එංගලන්තයේ ජූඩ් බෙලිංහැම්, ජර්මනියේ ෆ්ලෝරියන් වර්ත් සහ පෘතුගාලයේ ජාඕ නෙම්ස් කෙරෙහිද මෙවර තරගාවලියේ අවධානය යොමු වී තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ දැන් ඉරාකයේ පුහුණුකරුවන ඔස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහම් ආනෝල්ඩ් සමග සමීපව කටයුතු කළ ෆිල් මොස් පවසන්නේ ලෝක පාපන්දු පිටියේ ප්‍රචලිත දැවැන්ත ක්‍රීඩකයින් පාපන්දු උරුමය ඉදිරියටම රැගෙන යන බවයි. නමුත් ලෝක පාපන්දු තරගාවලි බොහෝ විට කඩිනම් තරු විසින් තීරණය කෙරෙනු අවස්ථා පාපන්දු ඉතිහාසයේ එමටයි. පාපන්දු ක්‍රීඩා ලෝණින් වෙනුවෙන් වෙන්නුණු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් පසුව දැන් අපි සූදානම් ඔබට සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නට. මේ මාතෙවේදී රංගන සෙනවිරත්න ශ්‍රී ලංකාවේ සිට.
1: Sigue conectado ante lo inesperado con Invincible Wi-Fi de Spectrum. Invincible Wi-Fi te mantiene conectado con internet con fibra óptica, red 5G automática y batería de respaldo de 8 horas para que nada te detenga. Trabaja, haz streaming, sigue conectado con amigos y familia, pase lo que pase. Nada te detiene con Invincible Wi-Fi de Spectrum. Aplican restricciones, servicio no disponible en todas las áreas.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. We are currently in an ad break. Your program will resume shortly.
0: Lovapura Vivida Sangeet Ratavante Nidhasi Savandenna SBS Chill then SBS Audio app within ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 වෙනි නාලිකාවෙන් සහ on demand within අන්තර්ජාතික වාර්තා චිත්‍රපටවල සිට

0: su SBS.
1: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්පිල අතර පැවති එක්දින තරගාවලිය එකට බිඳුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. වර්ෂාව හේතුවෙන් තරගාවලියේ අවසන් තරග දෙකම අත්හැර දැමීමට සිදු වුණා. එය අනුව ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක් හිමි කරගත්තේ වසර 23කට පසුව වීමත් විශේෂත්වයක්. අවසන් වරට 2003 වසරේ මාව නතපත්තුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක් හිමි කරගත්තා. දෙරට අතර තරඟ තුනකින් සමන්විත T20 තරගාවලිය අද සිට ආරම්භ වෙනවා. දෙදහස් විසිහය ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංගලන්තයේදී ආරම්භ වෙනවා. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිල පසුගියදා පැවති පුහුණු තරඟ දෙකම ජය ගන්නට සමත් වුණා. එහිදී පාකිස්තානය සමග පැවති පළමු පුහුණු තරඟෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ක ජයක් හිමි කරගත්තා. නෙදර්ලන්තයේ සමග පැවති දෙවන පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 7ක ජයක් හිමි කරගන්නට සමත් වුණා. මේ අතර මෙම තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමු වූ ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික කුමා සංගක්කාර මෙසේ අදහස් දක්වා සිටියා.
5: මේ වගේ සංචාරයක් යද්දි එකක් තමයි තමන්ගේ අරමුණ මොකක්ද කියලා හොඳට දැන හඳුන ගන්න ඕනේ. ඒ සියලු දෙනාම එකම අරමුණකින් යන්න ඕනේ. මොකද්ද අපි මේ ලෝක කුසලානෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? අපි ප්‍රෙෂර් කියලා කියනවා, ඕනෙම කෙනෙක්ට ප්‍රෙෂර් තියෙනවා. හැබැයි ඒ ප්‍රෙෂර් තියෙන ඕනෙම අවස්ථාවක මගෙන් කණ්ඩායමට මොකද්ද මේ බෝලේ වෙන්න ඕනේ කියලා අපිට කඩා ගන්න පුළුවන් නම් ඒ පොඩි කෑල්ලකට හරිම ලේසි. දැන් මං පන්දු යවන්නෙක් නම් මොකද්ද කරන්න ඕනේ, පිටිකරුවෙක් නම් මොකද්ද කරන්න ඕනේ, ෆීල්ඩ් කෙනෙක් නම් මොකද්ද මේ අවස්ථාවෙන් වෙන්න ඕනේ. එහෙම කරාම මානසිකත්වයෙන් හරිම ලේසි.
4: ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික රොෂාන් මහනාව මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
6: ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් වෙන්න ඕන නම් මගේ හැටියට ෆිට්නස් කිව්වම හුඟක් කට්ටිය ෆිට්නස් ඔය 2 කිලෝමීටර් එකක් දුවන්න නැත්නම් එහෙම එකක් කියලා මම ඒක පිළිගන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ තමන්ගේ ෆිට්නස් කොටස කරගෙන ට්‍රේනර් හරි තව කවුරු හරි කියනකම් ඉන්න හොඳ නැහැ. දරුවන් තමන්ගේ උවමනාවෙන් ඒ වැඩ කටයුතු කරන්න ඕනේ.
4: ලෝක කුසලාන තරගාවලිය ආරම්භමින් අද පළමු තරගයේ පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතරයි. ශ්‍රී ලංකා පිලේ දෙවන තරගය එළබෙන 16 වෙනිදා නවසීලන්තයේ සමගින් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ බූතානය අතර සුහද පාපන්දු තරගයක් පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණා. එම තරගයෙන් ගෝල 4-1 ලෙස ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකාවයි. තරගයේ පළමු වර්ධය නිමාවන විට ගෝල 1-0 ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 191 වන ස්ථානයේ සිටි අතර බූතානයේ සිටියේ 188 වන ස්ථානයේ. ඒ අනුව මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා පිල නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 187 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ඒ ඉන්දීය ඒ සහ ඇෆ්ගනිස්තානු ඒ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය මේ දිනවල දමුල්ලේදී පැවැත්වෙනවා. මෙහිදී පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා ඒ පිල පරදා ලකුණු 8ක ජයක් හිමි කරගන්නට ඉන්දීය ඒ පිල සමත් වුණා. ශ්‍රී ලංකා ඒ පිලේ මීළඟ තරගය හෙට ඇෆ්ගනිස්තානු ඒ පිල සමගින් පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා නැගීර කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ඇකඩමි පිල අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය ඊයේ හම්බන්තොටදී ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමට ලකුණු 356ක් සහ දෙවන ඉනිමට ලකුණු 401ක් ලබා ගත්තා. කොදෙව් ඇකඩමි පිල ප්‍රථම ඉනිමට ලකුණු 381ක් ලබා ගන්නට සමත් වුණා. මෙහිදී අංජල බණ්ඩාර ප්‍රථම ඉනිමේදී ලකුණු 163ක් සහ දෙවන ඉනිමේදී නොදැවි ලකුණු 188ක් ලබා ගැනීම කැපී පෙනුණා. අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ කුසලානාංශයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණගෙන සිටින්නේ මහනුවර ත්‍රිත්ව විදුහලයි. ඒ සහභාගී වූ තරඟ

0: දෙකම ජය ගනිමින්. සහිරා විදුහල දෙවන ස්ථානෙත් ශාන්ත පීතර විදුහල තුන්වන ස්ථානෙත් සිටිනවා. ඒ අනුව දෙවනාදියරේ රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරඟයත් හෙට දිනේදී පැවැත්වෙනවා. කුසලාන කාණ්ඩේ අනෙක් තරඟය වෙස්ලි විදුහල සහ ජෛරා විදුහල අතර එළබෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග නවතම ශ්‍රේණිගත කිරීම්වල සිය ඉසව්වේ තුන්වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පසුගියදා රෝමේදී පැවති ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර 92.62 දුරක් වාර්තා කරමින් දැක්වූ දක්ෂතාව හේතුවෙන්. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ මීළඟ අවධානය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියේ තවත් තොරතුරු කිහිපයක් වෙතයි. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ආරම්භ වුණා. ඒ රටවල් 48ක සහභාගිත්වයෙන් තරඟාවලියට පෙර ඔස්ට්‍රේලියාව සිය අවසන් සුහද පාපන්දු තරඟයට එක් වුණේ ස්විට්සර්ලන්තයේ සමගින්. එම තරඟය දෙපිළම එක් ගෝලේ බැගින් ලබා ගැනීම හේතුවෙන් ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ඒ අනුව ලෝක කුසලාන තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වන පළමු තරඟය පැවැත්වෙන්නේ තුර්කිය සමගයි. එය මෙල්බර්න් නුවර වේලාවෙන් ඉරිදා 5:02 ආරම්භ වීමට නියමිතයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සියලුම තරඟ SBS on demand වෙත පිවිසීමෙන් ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ සහ සජීවීව නැරඹීමේ අවස්ථාව හිමිවනවා. මේ අතර ලෝක කුසලාන තරඟාවලියට එක්වන ඉරාන පාපන්දු පිළ ඇමරිකාවේ පැවැත්වෙන තරඟ සඳහා එම දිනේදීම ක්‍රීඩාංගණයට පැමිණ තරඟ අවසානයේ නැවතත් එදිනම එරටින් පිටත්ව යන බව ඉරානයේ පවසනවා. මෙවර තරඟාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ඉතා ඉහළගයක් ගැනීම පිළිබඳවත් ක්‍රීඩා ලෝලීන් මේ වන විට විවේචන එල්ල කරමින් සිටිනවා. මේ අතර ෆීෆා වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි 4000කට අධික සංඛ්‍යාවක් මගින් සයිබර් වංචා සිදු කිරීමේ ඉඩකඩ පිළිබඳව FBI ආයතනය අනතුරු අංගවා තිබෙනවා. එමෙන්ම මේ වන විට ඇමරිකාව තුළ පෙර නොවූවිරු මට්ටමේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වනවා. ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර ඊයේ මීර්පුරහිදී පැවති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමි කරගන්නට බංගලාදේශයේ සමත් වුණා. ඒ සමගින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියත් 2.0ක් ලෙස මේ වන විට ජයගෙන සිටින්නේ බංගලාදේශයයි. දෙරට අතර පැවති පළමු එක්දින තරඟයෙන්ද බංගලාදේශය ලකුණු 86ක ජයක් හිමි කරගත්තා. ඒ අනුව දෙරට අතර එක්දින තරඟාවලි ඉතිහාසයේ බංගලාදේශය එක්දින තරඟාවලියකදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 2005 වසරේදී බංගලාදේශය ප්‍රථම වතාවට එක්දින තරඟයකදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළා. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය එළබෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළැඹෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රාහි සතියා.
1: ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
2: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.

SBS ඩිමාන්ඩ් ඔස්සේ FIFA World Cup නරඹන්නට අමතක කරන්නට පා ඉතින් ගිහින්නම් ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ සත්‍යන්තයක් මම අතිනිය අමරසිරි සමගින් කස්සප සෙනරත් තමයි අද වැඩසටහන ඉදිරිපත් කළේ. අයිබෝවන්.